0: නැවරි නැවරිනන් USB ගිනිවස් කැම්බස්
1: USB අන්තරන් දිවි එරිය තාපා අරි එනසි කොනන් දිවි යේ තකපයියා මේ මීන් නම් තමතේ පයි මාක අන්දි කෙන තැම්පේපා නරොන් නයිතන්
2: සර්ටිෆිකේට් ඩිප්ලෝමා ඩිග්‍රී පෝස්ට් ග්‍රැජුවේට් මාස්ටර්ස් ඩොක්ටරේට් ඔවයි ප්‍රොෆෙෂන්
1: යයි ගාංගාංගර නැබේ USB මෑන පේපයි කා අහතු කිබ්‍රෝ මයේ කොන කිරිබස් තිබිතිබේකි ඔවයි තෝන් නාපේ ඇපනින්
2: ඔයි පුකින් නම් රොං රොං ඔයි තින තෝන දං කයි නුකි අන කඩින් දින් USB කේ චෙන් රොමෙන් පුකින් ච කව වන් සෙමෙස්ටර් වව චංගා ව පින් නෝන ව අන තුකින් ච පුින් නම් තුරයි එන වාගේ චෙර ඉරේ ඉන නෝන ව පින් තුරයි වව චංගා ව පින් නෝන ව
1: න හොයම් කුයර කුබෝ කේ පුන්න kya USB ID number mai mai na ayu the link www.usb.ac.fj/apply on go yere ko men ki ta na tere rein te men ne awa am semesta ke wo wa tere ri na kire re ayu the link ayu www.usb.ac.fj/resume on gami ake ram nai pe ta mi campus ke pe ta kin te program special registration karwan nam course the yoga na hon te link na pe ayu www.usb.ac.fj/ako KAAGO
2: Pacific te preliminary from 6 level foundation from 7 level we area gipene amkora ki no wa ki amkora ki se wan chaka wari nan eta uro ina pe usb ni bu se mai ko na kon na preliminary program on a foundation program continuing vacation and education training ki te civet program eba ai ka kon ande ke yai certificate or the